ජීවින් සෙත්තු මේමේ අගේ නතරං මෙමිතාගේ ය බරූය 101.3 FM YFM මගුලයි සිටාලයි.